0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේක අඩු
2: අල්ගොනමෙන්ගෙ ප්‍රෝග්‍රෑම් තන් හම්ජීෆාවා ගතුන් දෙන් ඉවි වැඩයන්වානි කීරිත් කුර්ආන් කියෙබුන් මියදු ඉවි වැඩයන්වානි සූරතුල් කමරුගේ 23 වන ආයතුම් ෆෂායගෙන් එසූරෙන් නිම්මා සූරතුල් රහ්මාන් ෆෂායගෙන් එසූරතුගේ 45 වන ආයතුගේ නියලා

යබෑමිහුන්නට්ටක ෆසේහ තනෙක්කම් ගා බිංගඩු ලෙව්වි රස් කලාන්ගේ ෆහ එතාන්ගේ කංකොළතව ගා තියබෑමිහුන් හිංගා දතුරු කුරාශ අදි එකලාන්ගේ දෙව්වි රිසපුන් කාශ අදි අලුන් දිරුව්වා ෆොනුවුම් වනී එකලාන්ගේ හසරතශේ.

0: නොවත එවරෙන්ග කිබයින් උජූරයක කලේගිෆාන එදවඩාගන්නවනී තෝය. සහ එවරෙන් එ උජූර දේෙන් ජෙහුමුගේ සබබුන් එවරෙන්න්න බුරකමෙල් ලිබෙනී තෝය.
1: أم عندهم الغيب فهم يكتبون
0: نواتا ايورين اين ليوبا ايورين غاتوغا غيبوغي علمو وني هي
1: فاصبر لي

අලගුණෙන් එතා ගෑනක දෙතින් ලවා ජහාදානෙ එහිසාබෙන් අලගුණෙන් ඔති ඉදු කුලිවර කුලෙන් හුද්ද ලිවිපදෙන් අනේ දුවහු අශිජ්ජහකන් හැරු හුරිහා ෆිරිහෙන් වෙරින් දානී ඒ සීදාකුරි මග ගොස් කෝඩි හෙදුමුග අලගුණෙන් උණේනි එකි මෙන්දුර නමාද කොල්ලෑගෙන් ආස් ආ සංහිම් වෙරෙන හවාල් කොරාණි කෝඩි ඒ හවාල් කොෆ්ෆා දෙන් අලගුණෙන් දානි ගොස් මෙන්දුර ෆහු අසුරුගේ ෆහු කෝඩි ಈ ಫ್ಯಾಗೆಂಗ್ ಎಮ್ಮೆನ ದಕ್ಕಾಲ ಬೆರು ಜಹಮು

0: දැන් එහිසාබුන් අලගොන්මෙන් දැන් එරේ වාකිකි ඉරෝසෙන් වෛරං අලගොන්මෙන් නිම්මාලාන නිම්මාලාෆා නමාදු නමාදු කොල්ලෑගෙන් ඉෂා නමාදුස් කොල්ලෑගෙන් දැන් ස්ටාර්ට් කුරාණි එක්කොළොන් අනික්කොළ දින් හැම එක මියුසික් ගමිබුනි දිවෙහි දිවෙහි ලවත උගා
1: මෙහෙර දෙමෙති ෆා කරේ මිසල් කෆිර හෙනුන් ගෙද මේ කෝඩ ඒ ගං හෙනුමස් බාර වයි
0: ආදේ ආද අලගුණෙන් දෙබෑ හැම එක්කොත් දාන
1: අං හෙනු ගේ හාස කුලටක ගොවරෂ ගොත් සගාෆි කුල ඒ දු පෙරගොන්
0: එමියුන් ගේ මියුසික් නානි මි දනි ජෙහුම් මා ෆති ජෙහුම් ෆති ජෙහුම් එයි එමි ෆස් දුවස් සිබාද තයි දුගා ෆස් දුවක් තරේ ගේ අනිත් දුවහු දෙන් දානි කෝඩි කෙනිබේ කෝඩි කෙනිබේ ඒක මානකි කෝඩි හිපෑගෙන් අන්නානේ ආ සවරන් ආස් කෝඩි ගෙන්දානි අංහිම් වෙන තිබෙන එස් සයිඩ් එක ෆිරිහම් වෙන තිබෙන අනිස් සයිඩ් උග මිස් අනේ ෆිරිහම් නු ස්ටාර්ට් කරානි ගෝ සංහිනක දීප අංහිනු ස්ටාර්ට් කරගෙන් ආ සාම ෆිරිහනක දේනි කෝඩි දීප ගගෙන කම් බංගි ගුවන් වෛරා කෝඩි ගෝ සවල් කරානි අංහිම් වෙරින් නසීත දැන් එමිහුන් යහණි ඒක ෆංගණු ෆොරුව කෝඩි එමිහුන දෙනි ඔව් කෝඩි ජහානි බයිඩර් රුග අලගොන්මෙන් කෝඩි ගොස් දේනි කෝඩි දීප දේර එමිහුන් ෆංගණු ෆොරුවන් කොම සෙප්පංගනේ කුරිහ අංගින් වෙරින් යා බය හදාලාපා එමිහ කයිමි දැන් අලගොන්මෙන් ජහණි ඒ ෆංගණු ෆංගණ ලොකේට් කුරා හෝද ඒ ෆංගන් ෆෙනුනිම අලගොන් නුජියන එවස් ලාරියෙන් එච්ච දෙක
1: එහෙනුනේ
0: ෆංගන් නුෆෙන ජලගොන් නුජියන ලාරි දෙ
1: එෆ් ෆෝර් උමි හොන්න මෙහර එමුන දිනි නොය
0: එමි හුන දීප එමි හුන් ජන ෆංගන් ෆෝර් උම ෆෝ ඒ මාන ෆංගන් ෆෝර් උම මහර් මින් ජන හොදන් ෂේ කුරියා ෆිරෙම් වෙන නහොද ජියම් ඒ අහර් මින් දෙන් ජන හම බොඩු අද දකු
1: එමු බේන වද දෙ
0: එමි හුන් කියානේ අද දවස අලගොන් නකන්නේ එගේ එමි හුන් බුඩු ෆන් ලක්කේ කේස් අලගොන් ජන ලක්කේ දෙ
1: එහෙන් දේත
0: ආ
1: හැම හෙන්දිනුන් ඔවේ
0: ආම හෙන්දිනුන් ඔවේ එමිහුන් හැම ලක්කයි පුඤ්ඤ සම ලක්කයි දෙන්නේ නරමු
1: දැන් මිහතන කියවර එම්ම පොඩද දෙක මේ දෙනි
0: ආලුගොන් හනාම්මා ගොතගා නුවලක්ක 30 අංහස්වරු
1: පංගණක
0: පංගණක
1: අන් හැමරින්න ආ පිරිහෙනු
0: සගබඩ එච්චකේ වාහකේ
1: පිරිහෙනුගේ ફરાත මං හෙනුන්න
0: පිරිහෙනුගේ ફરાත මං හැමරින්න නුවලක්ක අඩිය 500 රුපියා
1: ෆංගන නොෆෙනිගේ
0: නොෆෙනුනේ මේ මී ෆංගන හොදෙන් අස් අලගොන්න නහවල් කුරිම අලගොන්න මෙන් දෙන්ජේනේ ඒක බදලු
1: දැන් කොන්ට කෙම මේ ෆෝරවනේ
0: ආමක ෆෝරවන් දානි වල
1: ඒක තිබ ෆ්ලෙන්ගේ නේ නොහෙ
0: වල බොඩ වලෙන් උනේ අලගොන්න කන්නේ නේ මුන් ලානි කොන්ටකක් කමේ
1: බේනන් තනකලේ වාකි කණ්ඩේලි ෆෙන් නොවෙද
0: කණ්ඩේලි ෆෙන් නොවෙ හැම හුලියයි සබග ස්ලාම්
1: බේනන් තනක ඒද මිරසුගේ අලගොන්න මේ ෆා කරණි කෝඩ් කෙන් මං හැම තෆාතු ගොතෙක් කමෙන් ගේතු මිරසුගේ එම් මේ හාස කුලවරේ ගොතුග ඒ එකම් ති මේ ෆොන් ෆා කරවි කල්ලිද එවස් තෙන් තෆාති කුලවරේ ගොතු ෆා කරණි දැන් මේ ෆංගඩු මේ ෆොරුමුග කිත කිහාන් හෙනුන බෑවරි වේ මිරසුගේ හුරිහාම අන්නානේ
0: තැන් ගණක බාන මිර හුරිහාම
1: දැන් මේ හරි මේ ෆොන් හැම ෆාස හැම දිනුම ගයිවස් කහ බැච්චෙන් නැති හැම වගතුන් දෙත
0: නියන මස්වරා කොල්ලා හුනියම් මෙ මතින් ඒ ෆෑසා හොදා කරන
1: වගතුන් දෙත හැම
0: හැම නියන වගතුන් දෙන් ඒ ලස්කුරුම වෙස් නීනා ලෝණු වෙසුනම වෙස් නීනා හැම වගතුන් නළුමුණ දෙන් ජී එච්චංගේ
1: මේ මම එකක් කි කරණි
0: දැන් අලකොණ මෙන්න කන්නේ යන් හදාන හදායි
1: මම බේනු ගොතක එකම් බේනු කරමිද
0: දැන් අලකොණ කීවා ගොතක අලකොණ මෙන්න කින් හරදු කරණි බොඩක් ඒ කෙමුගේ කන්දත්තා
1: බේෆුන් අතුන් හෝදිලා හරි අනික කති බේෆුන් නම් ඒ හරදු කරණි
0: අලගොන්න නේගි අරගොන්න හරදු කොල්ලනි
1: අර බොඩ ශුක්‍රියංගි සගාෆී දතුරු සගාෆී දතුරු ප්‍රෝග්‍රෑම් කමි ෆාර අලගොන්න තේ බේෆුන් නායක මෙ දතුරු කොල්ලේ මාළුස් මඩ උතුරු බොරේ රස්කෙතේවා දෙවි තාරිහුගේ රස්කෙතින් ෆාහා කුර ෆවණි දෙවි රාජ්‍යයේ එම ෆර්තම රස්කෙ ෆානු කොයිමලා එම ෆර්තම උළුවි රක්කමග කොමිකස් මිරෂකි වරක් කදීමි වර තාරිඛ රෂෙ මෙහෙමාන ධාරීගේ නමුනා රෂෙ දිවිහිවන්ත රීති සිෆතෝගේ රෂෙ හිමේන් හිෆ්ෆසේ රෂෙ මිරෂුගේ රයිතුන්ගේ හිතුගවණි මිරෂුගේ මි සිෆතකායකු රෂ ඛාස ලොයිපෙද්දේෆ රෂුගේ රයිතුන්ගේ හිතුක මිරෂම් මෙල් ලොයිප රෂ දේෆ ආ ෂරෆ අබදුමේ ඔතුමකි අල්ගොන්මෙන්ගේ උමේද ಅಸ್ಕೆ ತೇಮ್ಗೆ ರಯ್ಯತುನ ಹುರಿಹಾ ಗೊತ್ತಕು ಕುರಿಯರ್ ಮಾ ಕಾಮಿಯಾಬಿಯಂಗ್ ಎದೆ ರವ್ವಹಿಕಂಗೆ ಈತುರು ಕುರಿಯರ್ ಮಂಗ್ ಎದೆ ದುಆ ಕೊರ ಇರಾದ್ ಕುರವಿಯ ಅಣ್ಣ ಹಫ್ತಾಗಾವಸ್ ಸಕಾಫತ ಆದಕಾದ ಗೊತ್ತು ಮುಸ್ಸಂದಿ ರಾಜ್ಯಗೆ ಹೆನ್ ರಶಕು ತೆಬೆ ಫುನ ಬದ್ದಲ್ ಕೊಲ್ಮ ಉಮ್ಮೀದ್ ಕೊರಮು ಮಿಯಾಸಾಬ್ ಮಿ ಹಫ್ತಾಗ ಸಕಾಫಿ ದತ್ರು ಪ್ರೋಗ್ರಾಮ್ ನಿ ಮಾಲಾ ಫರ್ಕೊಂ ವಕೀಲಾನ ಸಕಾಫಿ ದತ್ರು ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಉಫದ್ದ ಮಿ ಹುಷೇಳಿ ಅಳ್ಕೊಂಡ್ರು ಕಿಯ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೆ ನಿಮ್ ಕಳ್ಕೊಂಡ ಇಹಿ ತಿರುವೆದಿನಿ ಆಯಮನತ್ ರಿಯಾಸ್ ತುಯ ರಾಜ್ಯಗಡುಗೆ ಮೆಹ ಅಂತೆರುನ ಉಫಾ ವಿರಿಕಮ ಬಾಚ್ ವಿರಿಕಮ ಗೆದಿಮ ವಕೀಲ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ.

තිමං කලේගේ ෆානායි තිමං කලේගේ ෆානා එකු ගාවා බයකු හලාකු කුරෙවි නමොයිස් නුවත තිමං මෙන්න රහ්ම ලෙව්වි නමොයිස් ෆහෙ වේන් දෙනවි අජාබුන් කාෆිරුන් සලාමයි කොද්දේනී කාක්යේ.

0: නොවත ඒවරෙන්ග කිබයින් උජූරයක කලේගිෆානු එදි වඩායගන්නවනී තෝය. සහ එවරෙන් ඒ උජූර දේෙන් ජෙහමුගේ සබබුන් ඒවරෙන්න්න බුරකමෙල් ලිබෙනී තෝය.
1: أم عندهم الغيب فهم يكتبون
0: نواتا ايورين اين ليوبا ايورين غاتوغا غيبوغي علمو وني هي
1: فاصبر لي

0: 얘기했다고 미 하우싱 코드 게스 코니 군냐 하서 바퀴 골리에 어버인데 이마라 코르에 단단어 가면 에 코드 게 코다 에고타 이마라 코르에 또 컨설 모니터 코르무다 에도 데 아르미 코링 우리 단단어 사면 어 발람 하마 게게야 코링 어떤어 가마 라고 캠페인 힝가게 군냐 바퀴 하서 단콜레 게테레 바이 게게 미하르스 어 후리 에고타 에도 데 마그무티 베트 마가무 스리첸노 데 게게가 ඒක ඉවත් කරගෙ දැන් මම ජුම්ල ගොතේ වුණා කෝ නෑ මේ දගණු පාටය ආඩ මේ ප්ලාස්ටික් පාටය කචරිචනු නේද අනුසිරිචනු දැන් මේ දැන් ඒ කංක බල කර අල්මක විෂ්ණු ඔබ හුරි දැන් අපරාණ මේ මගමති ගාදී ඩට්ස් බෙට්ටි කමගේ කවුන්සිලම් වගේ ගේගේ කාරික වගේ සරහත්තකේ හදාපා ඒ නිවාය පුහුණාන ගොතක ඩස්පින්ත බෙහෙටනුක විශ්නු විස් අම එබ පොරනු කුණන මේ කුරිය ඔත්තනුක මුළු මගුමතිගේ හේවේ ඩස්පින්තගේ හේවේ හේවුම් රක් කර නිමුකාම ගෙන්න්නා
1: می فار ایبے فاوسو والنگے تو تیم بے فلم ویس جواب دے ویا ورے نگلو کاؤنسل گے می داورو نیمومو گے کورین رائیتن نفوری ہمو کو دیم بینوں وکن کم کی کو باتا
0: رائیتن رائیتن فلم تری کورون والن دے اے می موڑو ویسنو مگا میوتی دے مانو گوتے گال میں مینیفیسٹو ورگ گے کھن تک پاہ کو پھر اپ پر ویا ہوری ہا کمے می داور تری گا ایرا کرو گان گینس تے نے ہما اے ہما باو دے گوتو گا می ہار سما ස්ටෑන්ඩ් ගාල්මෙන් මේ තිබේ නේද වල්බාර කන්තෝ වා හුන්නන අල්ම මේ සිස්ටර් ඔෆ් ආ කුරේ ඉර කුරේ වියයි කන් කන් මේ දවරු නෙමෙරු ගා නිගිය දාන හොරේ ආර යතනේ තුයි පසේ කම එක මම් පා එක ෆාදා එක පොදුන් තරික හොරිහා කම අල්ම මේ දවරු උතරේ ඉර කුරේ විය ගෙනස්තේන
2: එමානේ අරොන් මෙන්ගේ අබදෙස් අරොන් මෙන්ගේ අමාජකි හම යර්කේ පොදුන් තරිය දිරරුගා ले रही तो ना कि फुदन ते रही तो ना ते कहें दों तो आवारों में हार वैसे मैं फस्सा आवारों में है दी मैनिफेस्टो और बैवरों कंट के बोरी दे आवारों में के उम्मीद कि हाँ मैं होरिया का मैं साहस लेकर दियों एक हम मैं व्यापारी के दायरा या मास्टर कम के दायरा या कुलीवारा जुआनों ना जब मैं दांडवेरी कमामी को तो बस दवर बैवर दायरा तक एक तेरे गालों में ना मैं हिमनि को हमना ने දෙමියාරන් පාකොල මහාරස් මි දඩුවර කමගේ දායරයි නාසරි ප්‍රොජෙක්ට් එක මිහාර අමලි මාසෙක ෆ්‍රෙෂ් කුඩියයි බද ෆිෂරි ඇග්‍රිකල්චර් මිනිස්ට්‍රි යගුලින් අලොන් මෙහිංග ප්‍රෝග්‍රෑම් මිහාර බින් සාෆ් පරිවි එතන ඉමානේ කොනගේ මාසෙක කම ෆ්‍රෙෂන් තයාර හැමි තිබි දින් උන මි හම අලොන් මෙන්ගේ උම්මේද කි අලොන් ඩවර් නිමේරු කෙන්දි ක්‍රෝදෝගේ මාගුතකා කෙන්දි ක්‍රෝදෝගේ බන්දරා আদি කෙන්දි ක්‍රෝදෝගේ ප්‍රියතන කීස් මිහාරවර මා බොඩබස් රයිතුන ඉදම හොදන් ෆසේ আদি නමගින රරස බදාර තරගී එකෙන් දාරහ කව මෙයලොනේ හමාවදස් එදනි කින් පුදු රයිතුන කි පුදුන් තරි තරගී එලෝද කොරා මේ කව
3: මං එම් බේනම් වානේ මාසෙකතකි මිකොළු කණ කුරියගෙන් දෙන් ඒ ඩේ කේයා සෙන්ටරෙන් අලුවන් මගේ වවුදුගේ තරේගෙ ඉන්න එම් අනේ ගින බේෆරුන් හම එම් බේනම් වා කන්තන් ඒ ඩේ කේයා සෙන්ටරේ මිරෂුග ඔෆෙද්ද
1: අද තින් බේෆුනස් වර බොඩ ශුක්‍රියාගේ තවල්ගුන් මෙන්න වගුත කොල දෙවීති නෝනු කෙඳි කුළුදු රෂුගේ තරගියට කාති කුරවා මාසකත සාබස් දෙමු මිහසබු ප්‍රෝග්‍රෑම් නි මාලන් වර බොඩ ශුක්‍රියාගේ ත
0: ಶುಕ್ರಿಯಾ ಶುಕ್ರಿಯ ಉಪಾಯ ಶುಕ್ರಿಯ

0: قال رسول الله صلى الله عليه وسلم: تبسمك في وجه أخيك لك صدقة. رواه الترمذي. رسول الله صلى الله عليه وسلم حديث كربي تباغ أخاك مونمتيغا تباهنتم ولمكي تباينه لصدقاتك.
1: මේ දිවහිරාජ්‍යගඩු තිංගඩේ 32 මිනිත් ගම ගෙනස්තෙනි මෙත්ග අසුරු නමාදවගුතුගේ බංගියා පංගිතවා
2: අල්ලාහු අක්බර් අල්ලාහ්

0: මිරසුගේ එකුවැරි රයිතුන්නේ අවහම් මි කිඹගස් දශා දිමායා මියොයි මගුගහුරි රුක්ගස්ත නගා සාස්කුරාශෝ
1: ඒ කිහිනේ වීපා මාමයා රාණිහිනි කොපාපා
0: ඒ යෝයි මිරසුගේ එකුවැරි රයිතුන්නේ අවහම් මි කිඹගස් දශා දිමායා මියොයි මගුගහුරි රුක්ගස්ත නගා සාස්කුරාශෝ අවහම් මි කිඹගස් දශා දිමායා මියොයි මගුගහුරි රුක්ගස්ත නගා සාස්කුරාශෝ
2: මේ මිරෂු මිහිගෙ ගහෙත්ත
3: යෙන් නොමයි මේ අහරම කොඩයිරුවස් මේ ගොතා හොන්න ගහෙ ආදනා එකමකු මගේ හදංශය කියාපා ತಿಕಹದ ಗಹೆಕ್ಕ ನಾಗಮಕಿ ರಂಗಳು ಕಮೆತ್ತ
2: ಅಲಿ ಎಕಮ ಕೀವೆ ತಿಹೆನ್ ತಿಬುಣಿ
3: ರಸ್ಗೆ ಫಾಣಂಗೆ ವಿಮ ಕೀಕುರಂತ ತಿಹುರಿ ಹ ಸುವಾದತ್ತಿ ಕುರಣಿ
2: ಗಸ್ ಕಂಡ ಅಣ್ಣರಿ ಇಬ್ರಾಹಿಂ ಬಗುವಾಗೆ ಅಣ್ಣಾದಿ ඒ මිරසුගේ එම්මගේ බස්විකේ දුවස්වීමි
3: තිබුණි තෙද එකමකු මිගස් නොකඩ කිහි නැමිතා මගොහදානි
2: හිඟා මිගස් කෙඩේනෙ ගොතෙන් හෝදන් ගියත්දා ආදෙ අයියා
1: Let's go.
2: ಕೊಬಾ ಅಯ್ಯ ಹಿಂಗ ಗಸ್ಕಂಡ
3: ಕೊಬಾ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಆದೆ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಆಮ ಗಹ ಗೊತೆ ಹದ ಮಾಡಿ
2: ಇಬ್ರಾಹಿಂ ಬಣ್ಣ ವೈರ ತಿರಿಗ ಮೀರ ಗೊಫಿತ ಕಂಡ ಬಾ ಹಿಂಗ ಮೆಹರೇನು ಇಬ್ರಾಹಿಂ ಬೆ ಮಿಗಸ್ ದುರದ್ದೆ ಮಗುಹೆದೇನೆ
3: ಮಿಹಿಸಾಬು ಗದಿರುಂತ ಹಿಮಾಯತ್ ಕೊಟ್ಟವೆ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಬುಣಾಣಿ ಎಮ್ಮೆ ರಂಗಳ
4: ಹಿಂಗ ಮಗುಹೆದ ವಿಷ್ಣು

0: දිවි කියවා කොදින්න කියවමුන් එහිය. රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්
1: එහෙම මිහාරතිකුදින මැසක නිවිච්චතු
2: ලබා
1: එහෙම ෆුරතමා යාණියා කියල්දී බන් යාණියා ෆාහගවි එක්කමෙ
2: මිස්තකොන් කොෆාවා හොරිහා අමලග හිසාබ බල්ලවාණ දුවයක
0: දිවිහි ඉස්ලාම් කියවුම්ක ඉතුරු එහිය.
3: රේඩියෝ මුදර්රිස් සානවි දිවිහි
0: ರೇಡಿಯೋ ಮುದರ್ರಿಸ್ ವಿಹಾರು ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಕೊಮ್ಮೆ ವಾಗುತ್ತಕ್ಕೂ ಅಡೋ ಹಾಲಿವೇರಿ ದಿವ್ಯರಾಜ ಗಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಅವಹ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕೊಲ್ಲವ.
4: ದರಿಫುಳು ಉಫಮ್ಮು
3: ದರಿಫುಳುಗೆ ಫಾವೆರಿ ದ್ವಸ್ತ
4: ಹುರಿಹಾ ಕಮೆಗ್ಗವೆಸ್ ಎಮ್ಮೆ ಗಾತು ಎಹಿತಿರುವ ಬಯಕಿ ಮ್ಯಾಂಬ ಫ್ಯಾಣ್ಣ ಬೆಲೆನಿವೆರಿಂ
3: ಎಮ್ಮೆ ಹುಣ್ಣ ಎಹಿತಿರಿಕಮ ಲೋಯ್ಪ ಅಳಾಲೊಂದೆ ಮಾತು
5: එංහා 441 kHz medium wave 890 MHz FM band
6: දිවෙහි රාජ්‍යයේ අඩු

0: රබොඩු කම්බොඩුම තිමාවශීගේ දායරෑන් ඔතේ ඒරු දැන් ජොග්‍රෆියාවම කියවමුන් අයි ජොග්‍රෆීග ඉගෙමුන් අයි ගලෝබල් වෝමින්ගේ වාහක දුනිහුණු දුනිහුණුම්ගේ කම්බොඩුවුන් රාජ්‍යයෙන් එකම කොන්ට්‍රිබියුට් කරණි කියයාමිමරකත්තෝ හුට් එකකං හුට්ටුවම නොත මදුකුරම රාජ්‍ය කරවෙනි කොන් කන්තත්තකෙත්තෝ මී ඒරුවස් මයිදු දක්කමුන් ඇහම වාහ අරුන මෛද වාහ කරවෙනි වර සාභිතුව හුන්න මීහෙකි ගොතුග ඒන කමෙක් ගස්තු කොෆියා එකං කුරා මීහෙක් ගොතුග දෙම්මි හාරු තිමාවිට්ටා ගුලේ ගොතුන් මෛදුග කම්බොඩුවන්තන් එකන්තත්තක අමලී සිෆේෙන් ඇස් එකන්තත්ත තෙමෙහෙට්ටනෙමි හල්ලින් හාස්සකො රාජ්‍යේග එය ලිබිගෙන් දියුන් ඒ කන්නෙග තිමාවශීගෙන රොගුන් අවුන් හිතුන් එම්ම දෙකෙන් බේනුම් බාදවාගයා
1: মাইদুগে একুয়ারিক্সে মোহাম্মদ হানিফ আড়গনুমে গেদেনি মাইদুগে হোফেনতাউকা খুলাজেহি এ উম্মিতান হাসির লাগে দিউ আদি আড়গনমেন এমমেন্না কিবেস তিমাবেশি হিমায় কুরা পায়কবউ আড়গনমেনগে দুআয় কি মাইদুগে এ মাসাক্যাত্তা কামিয়াবউ
2: ಕೆ ಮಿಹಫ್ತಾಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಮಿಹಾಸಕೊಲ್ಲಿ ತಿಮಾವಿಶಿಗೆ ಹಿಮಾಯತ್ ತೆರಿಯಕಮವ ಮೈದ್ ಮೊಹಮ್ಮದ್ ಜಾಹಿರ್ಗೆ ಹಯಾತ್ ನಾಮಾಯ ಹುಷಾಳಾದಿನಿ ಎಹಶಾನ್ ಅಬ್ದುಲ್ಲಾ ಪ್ರೋಗ್ರಾಮ್ ಲಿಯ ಉಫದ್ದಾ ಎಕುಲವಾಲಿ ಸಾಮಿ ಅಹ್ಮದ್ ವಹೀದ್ ಫನ್ನಾ ಹುನರ ಖಿದ್ಮತ್ಗೆ ಮೈದಾನ್ ಗಫಾಹಕೊಲ್ಲಿವೆ ಮಿಫದ ಎಹಿಂ ಬೇಫ್ಲೆಗೆ ಹಯಾತ್ ನಾಮಾಯಕು ಅನ್ನ ಹಫ್ತಾಗ್ ಬದ್ದಲ್ ಕೊಲ್ಲಂಗೆ ಉಮ್ಮೀದ್ ಕವಕ್ಕೆದಾನ ವಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ
3: ಹಿವ್ವರೆನ್ ನೆರೆನೀ ಕಶಿನ್ ಉಮ್ಮೀದು ಒಯಗೆನ್ ಹಿತು ತೆರೆ ಹಿವ್ವರ ಉಮ್ಮೀದಕ್ಕೆ ಸಬಬೇ ನತೀಜಾ ಫೋಣಿನಿರಿ
1: ಹಯಾತ್ ನಾಮಾ

0: ඉතුරු ගඩි හිදේ ඒ ස්ලෝකල් දිය වේති එම කියෙමුගේ ෆුර්සත් ඔතේ එවස් ගොතක උමිද එහෙන් කුතින ප්‍රතංකොල ලහුන් අර තංකොල දශ මාක්ස් තිබුණසේ කමෙන්නු එකුජ්ජක්කුගේ එම්මෙ රංගල ෆෙම්වරක ගෙන්ගොස් දෙන් ගෙන්දවැනි කොම් මගුතක කුන්ත බලාකුරිය ගෙන්දෙව
1: නා අද මෙහස මියති මිරේ ගවර්න්මන්ට් ප්‍රෝග්‍රෑම් දෙහම නියමකක් ඇස අල්ම මිරේ වාහ දක්කල් ખાસ ගොත ස්පෙસિෆික් හෙලන් ඩිසෝඩර් ය බෙහ ගොත දෙම් තිබේ ෆ්‍රොන් ගෙව්ස් කම්බඩෝ මෙන් හොන්නා කන්නෙ ගෙත වනු හොන්නා කන්නු ජෙ අල්ම දෙම් ડોક્ટર නාසර් විදාල්වේ වාහ තකන් දර්ෆලු අම එම්මෙ තුතිරුස්තර එකහල එව්ස් මසල්ලෙන් හොරෙජ්ජ ડોક્ટર නාසර් විදාල්වේ ගොත ہم ہریاک میں رنگل ترتیب کرو مگندوا درفل کی ورنگ ہم اجادا مستقبل لی بگن دان کھجک وگن دان کم امید اول میں ہم ڈاکٹر نازے دے ونگے تو ایم ایک گت فروا کو نو کروا اول میں درفل کی کم کھجک کی استفات کھج ایم استفات کھج کی استفات کم کا ایک اول میں کری دے تو مس کرم ڈاکٹر ناز می کم امت ہم ور کو کم سچ جملہ گت کے ودال وان کی کہتا می کف کو دین میں فن
0: ادے ہیرون تر بلن میرے کم ور مهم ونگے تو ಮೀಗೆ ತಿರಿಹ ಕಂಗಹಾರ ಕುರಿ ಅನೆ ಮಾಲೆಗ ವರ ಮುಸ್ಸಂದಿ ನುನಿಯ ವರ ಬೊಡತಿ ಬೇಫಳುಂಗೆ ಕುದಿನ್ನ ಮಿಕಹಲ ಕಂತತ ದಿಮಾವೀಮ ಬೇರುಂ ಎಹಿ ಹೋದಾಗೆ ಎಕುದಿ ಗೆಪ್ತಿ ಮೆದು ಪಿಎಚ್ಡಿ ಹಸಾಬಗೆ ಎಂದೇಫ ರಾಡ್ರಶವತಿ ಬಿಬೈ ಬೆದನೆ ವೆರಿ ಗೆತೋ ಹೇದುಂ ತರಿಕ ನೆತ್ತುಮುಗೆ ಸಬಬುಂ ಎಹಿ ಎಕುದಿನ ನುದೆವುನೀಮ ಕುಶುಗೆ ವೆಟ್ಟವಣ್ಣ ಜನಕ ಮಿಯದು ರಾಜ್ಯಗೆ ಮಿತಿಬ್ಬೆವಿ ಹೇಲುಂ ತರಿ ಬೆದನಿ ವೆರಿ ರಾಜ್ಯ ಕೊಮ್ಮ ಹಿಸಾಬಗೆ ತಿಬಿಕಂಗ ವೆಸ್ ಎಹಿಮ ತಿಬೇಫಳುಂ ಮಿ ಜಮಾನುಗ ಮಿಕುದಿನ್ನ ದೆವೆನ್ ಹುರಿ ಎಹಿತ ರಾಜ್ಯಗೆ ವೆಸ್ ಲಿಬೆನ್ ಎಬ ಹುರಿ ಎಹಿ ನಂಗವಾಶಿ
1: ಬೇಫುನ್ನ ಬರ ಉಫಾವರಿಕಮ ಬಾಜ್ಯರಿಕಮ ಅಮಾಂಕಮ ಎದು ವಕೀಲ ವಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತು.

0: මේ මැසජ් කොෆ වරබට සපෝට් තින් ඉතුර මි දායරක් ෆෙන්නාඩක ම වරබට උම්මේද කරෙම උම්මේද කරන්නේ හැම කුරේකටක් ෆෙන්නාඩක වශයෙන්
1: එහෙම මි හර අඩු ඉවෙන් ඉතමිද එහෙම දිව රාජ්‍ය ගඩු ගෙහුම් තෙරෙන ශාණි ගඩු මිරෙන් ෆිෂ් ගෙන් දෙන් හැම ඉවෙන් කොම්මේ එමෙරිත් ෂෝ එකේ ශාණි මිම උලේරද කොම්මේ ෂෝ එකේ සම කෝ ප්‍රෙසෙන්ට් රේ කොටක ශාණි අන්නාඩ දෙන් එමෙරිත් ෂෝ මි කොම්මේ හොනි හිරු දුව හැගෙරේ ඒකාරෙන් බාරිය ස්ටුඩියෝ වගතුන් ගෙනස් තේ ෂෝ ඒ මි ෂෝ ග මි ගෙනස් තේනි හැම එමි කඩු හලම් බේනුවා එමෙරිත් ලවත දෙන් ෂෝ ග එමෙරිත් ලවතන් හිමනා ෂෝ රීති කුරුම් ග හොරි හා හිතාරස් මි උන්නනේ හුන් තෙරෙන්න දෙන් බාර ජහඳ ෂෝ යකික කුරිය දාණේ මේ ෂෝ ග බෑරම බේනුවා ෆරාතකුන් ගුලාණේ තිනෙ තිනෙ හතර සුමෙන් හැ මේ නම්බර ගුලාණා නෝට් කුරම් වි හැම නෝට් කුන් දෙන් TikTok මෙස් මෙහල් ෂෝ ලයිව් කුරම් මොමි දාණේ දාර හැම TikTok බෑවිරෙන වෙ සම ෂෝ ග බෑරම ග ෆ්‍රිසර් තොන්නාන තිනෙ තිනෙ හතර සුමෙන් හැ මේ නම්බර ගුලාණා නෝට් කොල්ලාන එම එම් මෙරීති ෂෝ ග එම් මෙරීති ලවයි හිමනා හිඟ ෂෝ ෆෂ මෂාණේ
0: රංගනවන කොන් ලවයි කුඩුවන් එම් මෙරීති
1: ਵਰ ਬੈਰ ਲਵਤਾਂ ਹੁਰੇ ਵਾਰ ਰੀਤ ਲਵਤਾਂ ਇਹਮ ਬੁਣਾ ਕਸ਼ੇ ਨੇਗ ਕੋਨ ਲਵੈ ਕਮੇ ਕੋਨ ਮੀ ਇਹਨ ਦੇ ਲਿਸਟ ਵਿਜਿਆ ਮਹਮ ਨੇਗ ਵਾਰ ਮੀ ਮੋਲੇਤੀ ਫੰਨਾਣੁੰਗੇ ਆਰਟਿਸਟੁੰਗੇ ਵਾਰ ਰੀਤ ਲਵਤਾਂ ਇਹ ਬਹੁਰੀ ਮੀ ਕੁੜੁਮਣਾ ਹਮੇ ਗੈਨਸ ਤੀਫਾ ਇਹ ਮੈਂ ਕੋਮ ਲਵੈ ਕੇ ਸਮ ਵਾਰ ਰੀਤ ਲਵਣ ਸਮ ਰੀਤ ਲਵਤਾ ਹੋਗੇ ਤੇਰੇਗ ਹਿਮਣਾ ਰੀਤ ਲਵੈ ਕੋ ਹਿੰਗਾ ਸ਼ੋ ਫਸ਼ਮ ਆਦੋ ਇਹ ਮ ਫਸ਼ਾਣੀ ਵਾਰ ਹਿੱਗੇ ਮ ਰੀਤ ਲਵੈ ਕੋ ਬਾਕੀ ਹੁਰੀ ਲਵਤਾ ਲਵਤਾ ਕੋ ਸ਼ੋ ਰੀਤ ਕੁਰਾਣੀ ਇਹੁਨ ਤੇਰੇ ਇਹੁਨ ਤੇਰੇ ਨਾ ਇਹ ਫੁਰਸਤ ਦੀਫਾ ਹਿੱਗੇ ਮ ਰੀਤ ਲਵੈ ਕੋ ਸ਼ੋ ਫਸ਼ਾਣੇ ਦੇ ਮੇਰੇ ਸ਼ੋ ਕੁਰੀਆ ਦੈਰਗ ಆಸ್ತು ಮಿ ಎಹಿ ತಿರ್ವೆದೇನಿ ಪ್ರೊಡ್ಯೂಸರ್ ಎಗ್ಗೆ ಗೊತ್ತು ಟೆಕ್ನಿಕಲ್ ಗೊತ್ತು ಇಫಾ ಮಿ ಮಸಕ್ಕೆ ಕೊದೇನಿ ಕುಡು ಅದಿ ಶಾಣಿ ಶೋಮಿ ಹುಷಾಳಾದೇನಿ ಹಿಂಗಲ್ಲ ವಾಡು ಹಾಲಮ್ಮ

0: ගඩ මිහර ගාර ගඩ හැමිට මනිගක් කර මිදනී එම්මරි ශෝ ශෝග බෑරිවන් බේනුව රඇතකු ගුලානී
1: තින තිනේ හතර සුමෙන් හයි සුමෙන් හයක
0: මෙහර මෙනි මිරේග පුරතන් බෑවරිය ගුලිප
1: අස්සලාම අලෙකුම් මලක
2: වාලෙකුම් සලාම් ශාන කීනේ
1: ගංගල මලක කීනේ
2: බරාබර යම
1: මලක මිරේගෙ එම්මෙ රීති ශෝග මලකෙන් එම්මෙ රීති කොන් කල රාගෙ
2: අම්මක රීති හම වර හුරි හාරාගට කෙවෙසම අමින්ට බොඩර් රීති හම
1: එහෙන්ත අමිල්ල රාග එම්මෙ රීති
0: කොබ මලක
2: ಬಿಜಿ
1: ಗುಳಮು ವೆಸ್ ಪ್ರೋಗ್ರಾಮ್ ಬ್ಯಾರಿ ವರ ಉಫಾ ವೆಚ್ಚದ ಕುಡು
0: ಕುಡು ಏಯ್ಯ ಕುಡುಮ ಉಫಾ ವಾ ಕಮ ಕಿದ ಬಿಜಿ ಗುಳಮು ವೆಸ್ ಕುಡುಮ ಬ್ಯಾವರಿ ವಾತಿ ಉಫಲಕ್ಕಿ ಕುಡುಮ ಫೆನು ನೀವು ನಿಧಿ ಸಿಲಾಗಂಗ ಶೋಗ ಬ್ಯಾವರಿ
1: ನಿಧಾನವಾಣಿ ಎಮ್ಮೆ ರೀತಿ ಲವಯಾಯ್ಕುದು
0: ಶೋಗ ಜೆಹೇನ ಎಮ್ಮೆ ರೀತಿ ಲವತ್ತ ಹೋಗುತ್ತೇನೆ ಲವೆಂಗ್ ಶಾಣಿ ಮಲಕ ಕೊಂದವೆ ಹಿಮರಾಣಿ ಶೋಗ ಎಮ್ಮೆ ರೀತಿ ಲವತ್ತ ಹೋಗುತ್ತೇನೆ
2: ಏನೇ
0: ಲವ ಅಡು ಇವಾಲ್ದೆ
2: ಥ್ಯಾಂಕ್ ಯು ದೇಖು ದಿನ ಸಮ
0: ಹಿಂಗ ಬಾಕಿ ಅಣ್ಣ

ඇතුළු එතු මනික කරන කොටක තේරෙන්නේ ගොහම වාහක දෙකේ පිට්ටා ගොත් තේරෙන්නා කිව්ව බාබ යාලක කුද්දක මාබර කුද්දක වාහක දැක්කා අදකම වන්නා කුද්දක තේරෙන්නක වාහක දෙකේ පිට්ටා ගොත් තේරෙන්නා ගොත් තේරෙන්නු දෙකේ ගොන්නම් වාන ආම ඒවර්ග කොමියුනිකේෂන් අස්තිනම් වා

0: السلام علیکم دنیا کڑی اڈوسمون ادی بللو مونگیندا وا ایمہ بے فلنا مرحبا دندوان دنیا کڑی گمی پروگرام ائی کومے بدل کلی اڑگون موسا مطلب دنیا کڑی گمی پروگرام گڑ میں واہ کد کلو ما ہمجے حفا وا موضوع کی نیوکلیا ہکتیا ہنگوراما گے تیاری تو گے گڑون نیم می موضوع گے سڑ میں نا اتر تفصیل تہ حصہ کو دد وانی اڑ میں گے انالسٹ ابراہیم نازم نازم مرحبا گے تول میں گے پروگرام می موضوع گل میں باہ دکا دار ولات کے گومت کو نیوکلیا ہکتے بھروسا ون دو کل دن نمی فون میار اہر تک ویج می رگڑ نم گوت گا می رگڑ نون نم گوت گا بھائی فرات کو سب فا کر مندے میہار می حالت بلال می ولات گومت کا ہدن کہا ور کے بڑ گو ہے کم بلے دانے تو
1: ولات گومت کو ترگی کرم گا نیوکلیا ہکتے گ دائرہ ور بڑ مڑ جس سال ان وت ہیر وگین دانے پد گوت کا ولات گومت کو عمل کو فوا کم گ ونی فا ہا کرو گین گوس فا ایگوتم ولات گومت ہوگا نیوکلیا ہکتے میں ورگ دے بین کرم گا گومت ہوگا تو گہ منی گم وا جرمن ولات انگریش ولات فرانسیس ولات پد گومت کو وس ونی مڑ مڑ نیوکلیا ہکتے ور بڑ درج ہی کم ونی فا ہا کرو گین گوس فا has egara gafahum den mi kihavare kameto mikamu sabun kihavare gine edive gellun take migam tohage eksoda miharus kuramun de to bune tafat ekeki farata kum ve burad farutun tanga mas kofa den ege bana nawana nikuliya hakata eki uranium fakka koggen kurave kamikam gawati ve admi buna nikuliya hakata ufeddu muge teren తిమావెట్ట వర బడతి గెల్లుంత లిబిదాన పద గోత కాన్ నీకులి వేస్ట్ గి గోతు గేతకె బావర్ మెటీరియల్ తవ సమ తంతన గ బహట్ట నత ఉకాలం జే పద గోతక కురే ము గన్న కమకమ గ వాతి వే నీకులి రియాక్టర్ త హింగు మకి మి తిమావెట్ట బడతి నేది వే అసర్త గ గెల్లుంత ఫోరా ఫాన కమకమ గ బెలి విగెన్ ఎకంక మడుజసాల ఫవని దెన్ ඒ දෙන් ඉගෙන ගන්නවා නේ තපාත එකේ කි මොස්ම ආදිතිමාට බෙහෙ තපාත එකේ ගෲප් තව ලොබි කුරුම සමුන් සරකාතෝග විෂ්ණු මංගා බදල්තකේ ගොතුග එකංක හිඟා ගොස් වණි දැන් සරකාතකුම් ඒගොතන් එසියාසතු ගෙන්ගොලේ වණි මේ තිමාට දිවිදාන ගෙල්ලුන් තම් මෙමුනා ග්‍රීන් එනර්ජි ඔෆ් වි හැවස්

0: කංකම දෙසේ ටයිම් ගෙනවීම ගෙන පහරු දැන් එකාල කංකම විස්ථාන වගුතුනුවන
1: ඇ අස්ත මේග මේන්නනී ඇස්තු මේ බිරු අල්කොඩගින්ගේ කොම්බිරැක්කමෙන් ඇතු මේ බිරකී ඇස්තු කෙඩිද්දයාමුන් දෙෙන් වානය කිහෙනැකන් නේගුමුග බිරු ඉහද එක මිහාරුවරරිත විදාලල වැැිතතෝ කෙඩික් ජයාමෝන් ටියෂන්නුන් එයවර අම්ද නිලිබිධානෙහි අදතවසෝ එහෙම ඒ වගුතු අස්තු මීන්නනි වගුතු දෙවීම එක් කොමකම වෙස් වානයවා ඊතං අරුවම වැනි වානයකම ඒකන්තත්තා දෙ අනැස්තුමීග හෙදදාන එක්ගොතකි කෙන්ඩික් ජේයාමන් ලිබේ පෑදාතකි කොබාතෝය නුකෙටි හුරජ්‍යයා ලිබේ පෑදාතකි කොබාතෝ මීදේති බලාල්ලවා පෑදා ගිනබය බොරවඥා එදිමාලක වෙස් අර්ගොම නටිදිෂන් නැගිතානගතුමි එක්ක දැන් දෙවන ගොතකි දීනි නසර කොඳන්නවානම ස්තිහාර රමාතු කුරු. ඒස්තු එම ෆරතම අල්ගොම කරන්සේ කමකේ ඒ ලයිෆ්ක බොඩ ඩිසිෂන් එන්න අයරුක කමෙන් නිම් අයරු එම ෆරතම් කරන්සේ කන්දතය කියයේ ආලම් කිකතුම විදලන්
2: මේ අලුවන්ට මේ හලට කොල් අන රජ්‍ය ගස්ලු තිදන්න විගොත මේ වර ගෙන බේපුලුන් අමිල්ල මසක්කත්තකත්දා මිසාලක දෙම තිදවෙන්න න ටියෂණු ගවාහකදත්තු දෙැන් ෆෙෂුනිස්සුරම් වෙස් රාජ්‍යයක දිවහින් ටියෂන් දෙවා දෙව්වමු අන්නනේ මේ ස්කූල් බන්ධුග මේ චාජනු කුරාගොත ඉගේතු එකම අලුවන්ටුගේ ඉරුෂාදක ඇති චේන්ජ් කුරා කුරාශය මිහාරුස්සුර ඉගේතු ඒයි අලුවන්මගේ දිවහින් ටියෂන් දෙන්නමග දිවහින්ගේ චාජ නුකරව්විකමග වියස් මේ අලුවන්මග දරිෆුල් මිසාලකත්

0: في بيكورن جه إهني أن تنتن في سمهوريا أجلس بيكورن جه بيجام تيكولون هما تبي فلاوس هما كلا تيوشن دبائر هما إيجوتن باتن كوري مني مني إيربانا كتكي مسك කතක කොමිට්මන්ට් අධිකෙන් කුරියද්දා බේෆ්ලාගවස් ඉන්කම් ස්ටැබිලිටි එන් ඇස් ඒනගවස් ෆැමිලි ස්ටැබිලිටි එන්ෂුව කුරේෆ දෙබෑමුගස් හග්ගු මේකතරේගේ එබෙහිම නැහිවීම අලුගොඩ හිවනි එයිහම රඟලු ගොතෙක්කන්නේ ගති මිසාලක ටියුෂන මූව් කොෆියාමු ඒ මදුවා බෑ කව කුර විදාන බෑක්කන්නේ ගේ ෆියා අලුන් මෙන්න ඒගොතුන් රිකව කුරෙන් දෙන් ඒකන් එබ්වස් මියක මස්සලෙ ජස්සාන කමකන් අලුගොඩක ලෆෙන් නුකුරේව සවබකවණි මිහාර අලුගොන් මඟ සොසයිටිග මේ ස්කූල් බන්දු තරේගේ චාජ කුරා චාජස්තන් එක්සෙප්ට් නොකුරා පේරෙන්ටෙන් එවස් ගියක නොහුන්නාන මේ වගුතක් එගේ තෝ එයි එම්එම්එස් ගුරු අංකුලහ පේකුර දුවන්දාතන පේකුර අනත්තනක පේකුර එහෙමම තිදි බේෆ්ලාග හම ටියුෂන් තකවස් දෙන් හුර ටියුෂන් තකවස් හම පේකුරුමුග පේරෙන්ටුංග මස්සලෙන් ඔන්නෙන් ජේන සවබෙන් අලුගඬ කන් නොඑෆෙන එගේ තෝ
1: අලුගඬ ස්ටේල් කොදන්තෝ මේ අලුගඬ සස්තවර විස්නා තමයි එයි ඒවර ගින බේ ෆොලොන් හමමි එකනිවරි මයින් වෙ සම ඔළු වාදත්තෝ ගේග වෙ සම රිබේන ඉන්කමෙන් නැතිෆා මේ එකනිම එකනි හම වර්ක් ගෝලේ හම පේරන්සුන් උලේ දෙත්තෝ දරින් ගෝ එහෙම අලුගඬ වර විස්නා කමෙන් එක සරකාරුම් වෙස් එක හද මේ හුන එකනිවරි මයින් නම් පොසිබිලිටීස් තකේ ප්‍රොවයිඩ නොකොද්දනි කීවේ බයි දැන් බයින් ගම් තකුග මේ ගේග ඉඳගෙන සම වර්ක් කරවේ ගොත උරේ දෙත්තෝ ඇරේන්ජ්මන්ට් හෙදිෆා ගේග වර්ක් කරවේ ගොත එහෙම මී කොළු ගානු ගන්නක වසියන්න ඒ ගොතකන් එහා බාර පොසිබිලිටීස් තකන් හොරේ කම එහෙම වෙකන්නේ බොඩන් එහෙ නෝන්න මඩු ගන්න වෙ සිල්වණි වර ගින පේරන්ටුම් වෙ සම මිබුනේ හාල් කුලේ මිහුම් වෙ සම බේනුම් වානි ගේක මඩු කොල්ලෑන් දරින් කැරි තිබේ මාසෙකේ කෝගෙන් ආම්දණියෙන් හොදා එහෙම වී මෙතන් කොළ හයිලයිට් කොල්ලිද
0: දැන් අලගොණුක ඉර්ෂාද කීමි මිසලක සරකාරක නෝනි ඇඩ්මිනිස්ට්‍රේෂන් කුන් එකන් කුරවාණකම ගබදු කොග්ගන් එන්නුනි එකන් කුරවේතියකන් නුකර මඩු කොග්ගන් තෙමග බදලුග මිසලක බණඥා මහම බල්ලවාෂ තිමන්නෙන් ඉතුබාර කුරවේ දෙතින් පාට්නරුන් ගොතුක තිමන්නේ නැගිදාන මී මිහුංග ප්‍රතිවිතෝ මිකමග මිසලකන් හම ගේතර ගේගේ ගොත තිබ්බවා බේෆුලුන් ගතර එංගෙතු මී මී තිම් වරකනුනි ෆස් වරක බේෆුලුන් වගෙන් හම පාට්නර්ෂිප් බිස්නස් ස්ටාර්ට් කරම් වේදෙන් එකණි කොම්මේ කුරාණි ගිනෆාර වස්ලු අංහම් බේෆුලුන් මී රාජ්‍යයක මිහාතනන් අලගොණු මෙන්න කොවිඩුන් ෆෙෂික මිහාතන ෆාංග මෙති මෙජොරිටි අම 90% වර ගින අංහම් බේෆුලුන් කොවිඩු ගතරේග වෙෆාරිත ෆෙෂිකමුග ಫೆಶಿ ಎಕಣಿಮಾ ಎಕಣೆ ಇಂಗೆತೋ ಫೆಶಿಮ ವಾಗೋತಕಿ ಎಕ್ಕಲ ಕೋವಿಡ್ ನಿಮಿ ಮೀ ಸ್ಕೂಲ ಕುದಿನ್ ದಾಮ್ ಫೆಶಮುನ್ ಆಯಿಲಿಯಾ ಜಿಮ್ಮಾ ಆಯಿಲಿ ಜಿಮ್ಮಾ ತನ್ ಇತುರು ಮಾಯಕಿಗ ದೆನ್ ಮಮ್ಮೇಕ ಮಿಕಮೆನ್ನೆ ಕಂಟಿನ್ಯೂ ಕುರೆವೇಕ ಇಂಗೆತೋ ಏಗ ಬದವ ಕಾಸ್ಲು ಕೋವಿಡ್ ಗೆ ಸ್ಟಾರ್ಟ್ ಕುರಿ ಬಿಸ್ನೆಸ್ ಮೆಂಟಾಲಿಟಿಗ ಬಲ್ಲವಾಶ ಮಿಹಾರ ತಿಮನ್ನ ಮೆನ್ನ ಪಾರ್ಟ್ನರ್ಶಿಪ್ ಹಂದಾಗನ್ ಹತರು ಬೇಫುಳುನ್ ತಿಂಬೇಫುಳುನ್ ಮಿಕಂ ಕುರೆವೇನ ಕಮುಗ ಗಾಬಿಲುಕನ್ ತಿಮನ್ನ ಮೆಂಗ ಹುರಿಕಂ ಕೋವಿಡ್ ಗೆ ಎಂಗಿಜ್ಜೆ ಮಿಹಾರ ಮಸ್ಸಲೇಕಿ ತಿಮನ್ನ ಮೆನ್ನ ಟೈಮ್ ನೆತುಮ ಎಹೆವೆಜ್ಜಾಂ ಪಾರ್ಟ್ನರ್ಶಿಪ್ ಹಂದಾ ಫೀಯಾಮು ವಿಎಫ್ಆರ್ಇ ಟೈಮ್ ತ ಬಹಾಯಗನ್ ಕವಾ ಕುರಾಣ ವಗುತ್ತಕ ಐಚಿ ಲಾಗೆನ್ ಮ್ಯಾನೇಜ್ ಕೊರೆಯಿದಾನ ಕನ್ನೆ ಅಳಗೊಂಡ ಹೀವನಿ ಅಳಗೊಂಡ ಮೆನ್ನ ಕೋವಿಡುಂ ಎಂಗುನು ಎಚ್ಚಕಿ ಅಂಗಂ ಬೇಫುಳುಂಗ ಹುನರು ಎಬೋರಿಕಂ ವಿಎಫ್ಆರ್ಇ ಕುರುಮುಗ ಮೀ ಹುನರು ಸೆಬೋರಿಕಂ ಅದಿ ಬಿಸ್ನೆಸ್ ಮೆಂಟಾಲಿಟಿ ವರರಂಗಳಂ ಎಬೋರಿಕಂ ಎಕಮಕುವೆಸ್ ಸ್ಕೂಲ್ ತ ಫೆಶುನಿ ಮಳಗೊಂಡ ಮೆನ್ನ ಎಕಂಗನ್ ಸಸ್ಟೈನ್ ನುವಿ ಮ್ಯಾಗಂಡ್ ಸೌತ ಮಿಹಾರ್ ಹಲ್ಲು ಕೊರೆವೇನ ಅಪರ್ಚುನಿಟಿ ತವೆ ಸೆಬೋರಿ ಎಮ್ ಎಗೊ ಅಸ್ಲು ಎ ಮಗು ಫಹಿ ಕೊಗ್ಗಂ ಅಮಿಲ್ಲೇನ್ ಹಮ ಮೀ ರಟ್ಟೈನ ವಾಹಕ ದಕ್ಕಾಗ ಮಿಕಮುಗ ಇಂಟ್ರೆಸ್ಟ್ ಹುರಿ ಬೇಫುಲ್ ನಾಯಕಿ ಬಿಸ್ನೆಸ್ ಸಮ ಪಾರ್ಟ್ನರ್ಶಿಪ್ ಹಮ ಫೆಶುನ್ ರಂಗಳು ಕಣ್ಣೆಗೆ ಏಕನ್ನ ರಾಜ್ಯಗೆ ಹಮ ಕುರಿಯರಾಗಿ ಗೊಸೋದು ವಿಎಫಾರ್ತ ಹಮ ಬೊಡತಿ ವಿಎಫಾರ್ತ ಫಿರಿಯಂ ಬೇಫುಳು ಮಿದನ್ನ ನಿಂಗೆ ಎಮ್ಯುಎಸ್ ವಿಎಫಾರ್ತ ಕುರಿಯರು ಆಫತಿ ರಾಜ್ಯಗೆ ಹಮ ಮಿದನ್ನ ವಿ ಗೊತ್ತ ಹಮ ನಿಂಗೆ ಹಮ ಅಂಗಂ ಬೇಫುಳ ಸಮಯ ಮೀ ಗೊತ್ತ ಹಮ ಕುರಿಯ ದ್ಯಾಮ ನೋಡಿ ಎಕಣಿಕೊಮ್ಮೆ ಕುರಿ ಮಕ್ಕಳ ಸಸ್ಟೈನಬಿಲಿಟಿ ಬೈ ಫಾರ್ ಚಾಲೆಂಜಸ್ ತಗ ದಿಮಾವೆ ದಾನೆ ಈ ಗೇತರೇಗ ಜಿಮ್ಮ ಮಿಹಾರು ಎಸ್ ಮಿಯೋತಿ ಬೊಡ ಅಂಗಂ ಬೇಫುಳು ಹಮ ವರಬ್ಬಡಂ ಏತಿ ದೂಕೊ ಬ್ಲಾಕ ಬೇಣು ಮೆನ್ನುವಾನ ಎಹೆಂ ಹುರಿಯಾಚ ಸೆಕ್ರಿಫೈಸ್ ಕೊವ್ವೆಸ್ ಫೆಮಿಲಿ ಪ್ರಯೋರಿಟೈಸ್ ಕುರಾನ ಏ ಇನ್ಸಾನೆಗೆ ಪೊಸಿಷನ್ ಗೆ ಇನ್ನೆಮ್ ಎಕ್ಸ್ಪೆನ್ಸಿವ್ ಹೆಚ್ಚಕ್ಕಿ ದರಿಂಗ್ ದರಿಂಗ ಕಂದ ತಂಗ ಬೇಫುಳು ಬೇಣುಮನ್ನು ಅನ್ ಸೆಕ್ರಿಫೈಸ್ ಕುರಾಗ ಹೇಮ ಏಯಂ ಎಲೈನ್ ವಾಗೋತ ವಿಎಫಾರಿ ತಕ ವಿಎಸ್ ಟ್ಯೂಷನ್ ದಿನ ಕಮಗೇಸ್ ಕೊಮ್ಮೆ ಕಮ ವಿಎಸ್ ಕುರವೇಣ ಮಗು ಬಟ್ಟಂ ಕುರವ್ವಾಶ ಎ ಬಟ್ಟಂ ಕುರವ್ವಾರು ಏ ಚಾಲೆಂಜಸ್ ತಕೆ ಮುರಿಯಾಮ್ ಎ ಚಾಲೆಂಜಸ್ ತ ತಿಮನ್ನೆ ಕೀನೆತ್ತೋ ಕಡತ್ ಕುರವೇಣಿ ಪಾರ್ಟ್ನರ್ಶಿಪ್ ಹದಾಗೆಂತೋ ಕಿತ ಪಾರ್ಟ್ನರು ತೋ ತಿಬ್ಬವಾಣಿ ಪಾರ್ಟ್ನರು ಮಿವರಂ ಇತುರು ಎಜ್ಜ ಕೊಂಕಾಲ ಫಸೇ ತಗೆತ್ತೋ ವಾಣಿ ಹೇಮೆ ಗೊತ್ತ ವಿಸ್ನಾಯ ಹುರಿಯ ಧ್ಯಾನ ಅಳುವಾಣ
2: ಉಮ್ಮಿದೂರಂ ಕೊಮೆಸರಿಗೆ ಹಿಯ ವೇವುಣ ಕಮ ಇಂಗೇತ
1: ಅದೇ ಅದೇ
2: ಅದೇ ಎಮ್ಮ ವಕೀಲ ನಾನು ಮೇವರ ಬಡ ಶುಕ್ರಿಯಾ.

0: a world of rewards with the first Sharia-compliant credit card in the Maldives.
1: ආශේ බුණාන රයිතුම් කුරම්බේනම්වා ස්වාදුත
2: සියාසි ෆරෑතකා ගුළුම් බදහි කුරුම
1: ආශේ බුණාන සියාසි මෑදානුග හර්කෑතරිවා ෆරෑතෝගේ සියාසි දතුරු ආශේ බුණාන
3: හුකුරුදු මෙන්දර්ෆව දෙජහර් රිපීට් හොමදු හොගරේ නො එජහර් আদি අංගාර් දු හොගරේ මෙන්දම් එකජහර්
2: ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාට ඒ සුවරුගෙ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නට
1: සෝලිහුන්ගේ පකීචා.